පුරුවන් සකල මුමේ ආනරූපම් ජීව පරදේද මිලාදාන රූපම් චිත්ත මුදල් යවනි මිලාදාන රූපම් මේ මොමනා මාබිරදාමාම රූපම් මිග පරමාද්වෛතමදාමාන රූපම් ඕවනිලා චින්මයමාමාම රූපම් ஓர்வடிவாயுள்ளருவாமான ரூபம் பாவனமாமான் கயரே இல்லை பார்க்கின்ற

මාගේ පොවනන් ගලයිතුමාගුම් ආන්මාාවෝ කයිලායෝ අනුගුම්යල්ලයි ආත්මාගේ විශ්වනුමන්න අනකුමාගුම් ආත්මාාවේ තයිචදනා කනකුමාගුම් ආන්නාවේ පක්